0: awesome.
1: ඔටාගෝ ඇක්සස් රේඩියෝ මේ එළමෙන හෝරාව ඔබ වෙත ගෙනෙන්නේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය දශකයන් තුළ බිහි වූ අග්‍රගණ්‍ය ගීත නිර්මාණ ඇසුරින් ලාංකීය සංස්කෘතිය දෙස එබී බලන ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව